ඒ අෂ්ටපදී දස් බස්තුූල පච්චපාව ඒක බස්තකරණව කෝඩක භාවයි. ඒක පිනාද ඒ දස් පිහරලේ ත මුඩක් හොකහන් කරේ ජෙෂ්ඨාකෘෂයෝ නාහි චාරා තංක කිජ සාධනම සකාර ජාකමල් ලග ප්‍රමිටා සර්ව සෝගතා හුමන වුටා ජෙස ජනය අපනා හොකමනායා සර්වතෝග නානගතන පායා අගන්ත සහු අපනි දේරාස කාතපීත බර්තයන දෙවලාස අපනි අමානක යන්නීමන රෝ අපනි පහි කෝවය බරුස්ක විශ්වාසන හෝවයි ජෙස්කි බස්ත තිසියක් ගැරක් හැ ප්‍රවකී අග්‍යමන්න මත්හයි ඔස්ත චෝගුණ කරන හා සැවසලාද යාල අනක පාතමයක හේත සර්පරහෝවත ජානයනේ ඒත බෙරකකිෂාය සයවනගලාවය ඔබිනි සයෝමන පයි ජෝදී සැසෝ චාලන හාර ලෙප්ට්‍රයෝත යන්ද යන්ද හාර බටාව සෝජෝ ලාවන්නේ හේතාකු හතනයාවක් කෙහේ මන හර්කේ නාම්කි ප්‍රීත් සුකදායි කර කිරපානානකයා පලයිලායි මෙතියාතාන තන කොටාම්ප සවයා මෙතියාහොම මෙම තමාය මෙතියා රාජ ජෝබන තනමාල මෙතියා කාම්කරෝධ විකරාල මෙතියා රාත්හ හස්තියස බස්තරා මෙතියා රංග සඟ මයාපේ කස්ථා මෙතියාත්‍රෝම අභිමාන මෙතියාප සෝපර කර්තගුමාන ආස්තර පගත සාර්කි සරණ නචරණ මෙතියා සරුණ පර නිින්දාසුන හැ මෙතියා හස්තහ පරදර්ව කොහිර හැ මෙතියා නේතරපය කර පාර්තරයාරු පාද මෙතියා රසන පෝජනයන ස්වාද මෙතියා චරණ පර්විකාරකොත අවහැ මෙතියා මන පර ලෝබ ලොබ අවහැ මෙතියා තන්නේ පරපකාර මෙතියා බාස් ලෙරභිකාර බෙන භූජයේ මෙතියා සවපයේ සෆල් දේනාන කහරහරනාම ලයි බෙර්ථී සාගර කී ආර්ජා සාජමනා කැහෝවද සූචා බෙර්ථා නාම් බිනා තන අන්ද මුඛයාව තා කේ දුර්ගන්ධ බෙන සිමරණ දින රණ බිරිථා බෙහායේ මේඝ බිනා ජෝ කෙතී ජායි ගෝවිඳ ભજન બિન બિરથે સબ કામ જો કૃપણ કે નિરાર્થ દામ તન તન તે જન જે કડ બસ્યો હરનાઓ નાનક તાકે બલ બલ જાઓ રહેતે ઓર કશ ઓર કમાવત માને પ્રીત મુખં ગણ લાવત જાનન હાર પ્રભુ પરબીન બહાર પે ઘન કાહુ પીન અવર ઉપદેશ આપન કરે આવત જાવત જન મે મરાય જિસકે અંતર બસે નિરંકાર તિસકી સીખ તરે સંસાર જો તમ ભાને તિન પ્રભ જાતા નાનક ઉન જન ચરણ પ્રાતા ਕਰੋ ਬੇਨਤੀ ਪਾਰਨਾਮ ਸਭ ਜਾਣੈ ਆਪਣਾ ਕੀ ਆਪੈ ਮਾਨੈ ਆਪੇ ਆਪ ਆਪ ਕਰਤਨ ਬੇਰਾ ਕਿਸੇ ਦੂਰ ਜਨਾਵਤ ਕਿਸੇ ਬੁਝਾਵਤ ਨੇਰਾ ਉਪਾਵ ਸਿਆਣਪ ਸਗਲ ਤੇ ਰਹਿਤ ਸਭ ਕਾ ਜਾਣੈ ਆਤਮ ਕੀ ਰਹਿਤ ਜਿਸ ਭਾਵੈ ਤਿਸ ਲੈ ਲੜ ਲਾਏ ਥਾਨ ਥਨ ਅੰਤਰ ਹਿਆ ਸਮਾਏ ਸੋ ਸੇਵਕ ਜਿਸ ਕਿਰਪਾ ਕਰੀ ਨਿਮਖ ਨਿਮਖ ਜਪ ਨਾਨਕ ਹਰੀ ਸਲੋਕ ਕਾਮ ਕ੍ਰੋਧ ਅਰ ਲੋਭ ਮੋਹ ਬਿਣਸ ਜਾਏ ਅਹੰਮੇਵ ਨਾਨਕ ਪ੍ਰਭ ਸਰਣਾਗਤੀ ਕਰ ਪ੍ਰਸਾਦ ਗੁਰਦੇਵ ਅਸ਼ਟਪਦੀ ਜੇ ਪ੍ਰਸਾਦ ਸ਼ਤਹੀ ਅੰਮ੍ਰਿਤ ਖਾਹੇ ਤਿਸ ਚਾਕੁਰ ਕੋ ਰਖ ਮਨ ਮਾਹੇ ਜੇ ਪ੍ਰਸਾਦ ਸੁਗੰਧ ਤਨ ਲਾਵੈ ਤਿਸ ਕੋ ਸਿਮਰਤ ਪਰਮਗਤ ਪਾਵਹਿ ਜੇ ਪ੍ਰਸਾਦ ਬਸੈ ਸੁਖ ਮੰਦਰ ਤਿਸੇ ਧਿਆਇ ਸਦਾ ਮਨ ਅੰਦਰ ਜੇ ਪ੍ਰਸਾਦ ਸੰਗ ਸੁਖ ਬਸਨਾ ਅਟ ਪੈਰ ਸਿਮਰੋ ਤਿਸ ਵਸਨਾ ਜੇ ਪ੍ਰਸਾਦ ਰੰਗ ਰਸ ਭੋਗ ਨਾਨਕ ਸਦਾ ਧਿਆਈਏ ਧਿਆਵਨ ਜੋਗ ਜੇ ਪ੍ਰਸਾਦ ਪਾਠ ਪਟੰਬਰ ਹਟਾਵੈ ਤਿਸੇ ਤਿਆਗ ਤਵਰ ਲੁਭਾਵੈ ਜੇ ਪ੍ਰਸਾਦ ਸੁਖ ਸੇਜ ਸੋਈ ਜੈ ਮਨ ਆਠ ਪੈਰ ਤਾਕਾ ਜਸ ਗਾਵੀ ਜੈ ਜੇ ਪ੍ਰਸਾਦ ਤੁਸੀਂ ਸਭ ਕੋ ਮਾਨੈ ਮੁਖ ਤਾਕੋ ਜਸ ਲੈ ਜੇ ਪ੍ਰਸਾਦ ਤਿਰੁਰਹਤਾ ਧਰਮ ਮਨ ਸਦਾ ਧਿਆਈ ਕੇਵਲ ਪਾਰ ਬ੍ਰਹਮ ਪ੍ਰਭ ਜੀ ਜਬਤ ਦਰਗਹਿ ਮਾਨ ਪਾਵਹਿ ਨਾਨਕ ਪਰਸੇਤੀ ਘਰ ਜਾਵਹਿ ਜੇ ਪ੍ਰਸਾਦ ਅਰੋਗ ਕੰਚਨ ਦੇਹੀ ਲਿਵ ਲਵ ਤਸਰਾਮ ਸਨੇਹੀ ਜੇ ਪ੍ਰਸਾਦ ਤਿਰਾਉ ਲਾ ਰਹਿਤ ਮਾਨਸਿਕ ਭਾਵ ਹੈ ਹਰ ਹਰ ਜਸ ਕਹਿਤ ਜੇ ਪ੍ਰਸਾਦ ਤੇਰੇ ਸਗਲ ਛਿਦਰ ਢਾਕੇ ਮਨ ਸਰਣੀ ਪਰ ਠਾਕੁਰ ਪ੍ਰਭ ਤਾਂ ਕਹਿ ਜੇ ਪ੍ਰਸਾਦ ਤੁਝ ਕੋ ਨਾ ਪਹੁੰਚੈ ਮਨ ਸਾਸ ਸਾਸ ਸਿਮਰੋ ਪ੍ਰਭੂ ਚੇ

අෂ්ටපදී අවනාසිහි ප්‍රමණ මහරාක මානොක්කීතු ප්‍රීත ත්‍යාග තෙස්තා පරයනාහි කිස්කෝයේ සර්වනන්තර කොසෝයේ අපේ බිනා අපේ දාන ඝර් ගම්බීර් ගහි සුජාන පාර බ්‍රහ්ම පරමේශර් ගෝබෙන්ද කෘපණ දාන දයල් බක්ෂාන්ද සාර තෙරේ කී චරණී පාව නානකේ මන හේවන රාව මනසා පූර්ණ සරණ ජෝග ජෝ කරපාය සොයි හෝග හර්ණ පර්ණ ජාකා නේතර ෆෝර තස්ක මන්තන ජානේ හෝර අනන්දරු මංගල සර ජාක සර්වතෝක් සුනිය කර්තාක රාජ මහරාජ ජෝග මහ ජෝගී තප් මහ තපීසර ග්‍රිස්ත මහ පෝගී ත්‍යාය භක්ත සුඛ පායා නානක තස් පුරුක කණ්‍යන්තන පායා ජාකී ලිල්ලා කී මෙතනාහේ සගල දේව හරේ අවගාහේ පිතා ක ජනම ක ජාන පූත සගල පුරෝයි අපන සූත සමත ජ්ඥාන ත්‍යාන ජන දේ ජන දස නම් ත්‍යා වැසේ තෙවගුණ මජාක උපරමාහේ ජනමර ෆිරේ අවේ ජායේ ඌච නීච තිස්කේ අස්ථාන ජසජ නවේ තැස නනක ජාන නන රූප නන ජාකේ රංග නන පේකරේ කරංග නන බෙද කින විස්ථාර ප්‍රව්‍යබ්නාසී ඒකංකාර නන චල්ත කරේ කන මාහේ පූර්ය පූර්ණ සවඨායි නන්න බෙද කර බණත බනායි අපනි කීමත අපේ පායි සව කර තිස්කේ සව තිස්කේ ඨාවෝ ජප ජප ජිවේ නානක හරණාව නාමක තාරේ සගලේ ජන්ත නාමක තාරේ ඛණ්ඩ බ්‍රහ්මාණ නාමක තාරේ සිමෘත බේද පුරාණ නාමක තාරේ සවන ඥාන ධාන නාමක තාරේ ආගාස් පතාල නාමක තාරේ සගල ආකාර නාමක තාරේ හෙපුරියා සපවණ නාමක සංගුද්‍රසන සරවණ කර කෘපහා ජසේ අපනේ නාම ලාය නානක චොත්තේ පදම සෝජන ගත පායි රූප සත් ජා ක සත් ස්ථාන පුරුක් සත් කේවල ප්‍රධාන කර්තූත සත් සද ජා කි බාණී සත් පුරුක් සමාය සමාණී සත් කර්ම ජා කි රචනා සත් මූල සත් සද උත්පත් සත් කරණේ නිර්මල නිර්මලී ජසේ බුජයි ජසේ සප්පලී සත් නාම ප්‍රාප කසුක දායි විශ්වාස සත් නාන ගුර්තේ පායි සත් බචන සාදු උපදේශ සත් ජන ජා කරදේ ප්‍රවේශ සත් නර්තහ බුජේ ජේ කෝ දවතා කි ගත හොයේ ආව සත් කිය සබ සත් අපේ ජානේ අපනේ මෙත ගත ජිස්කේ ශ්‍රේෂ්ඨ සෝ කරණේ හාර අවරණ බුජ කර්ත විචාර කර්ත කි මෙත න ජාන කියා නානක ජෝත සභාවේ සෝ වර්තියා බෙස මන බෙස පය බෙස මාද ජන බුජ ඇත සයාසවාද ප්‍රභ කේ රංග රාජන රහේ ගුර කේ වචන පදාර්ථ ලහේ ඔය දාතේ දුක් කාටන හාර ජාකේ සංගතර සංසාර ජනකා සේවක සෝවඩ පාගී ජනකේ සංගීක